අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට අදත් මේ ඉරිදා සැඳෑවේදී ලක්කඩ සහෘද ආඩපය සමගින් ඔබ හා සම්බන්ධවට ලැබීම ඉතාමත් භාග්‍යයක්. FM තරංගමාලා 106.1 ඔස්සේ ඇක්සස් ගුවනුදුරින් මධ්‍යස්ථානයේ සිට අදත් සජීවීව ඔබ වෙත ගෙනෙන ලක්කඩ සහෘද ආඩපයට මූලික දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා එක්සත් ශ්‍රී ලංකා සංගමය මගිනුයි. අයිබෝවන් වෙල්කම් ටු ලක්කඩ ද වොයිස් ඔෆ් ශ්‍රී ලංකා ඉන් වෙලින්ටන් ස්පොන්සර්ඩ් බයි යුනයිටඩ් ශ්‍රී ලංකා ඇසෝසියේෂන්. ඉතින් අදත් වෙලින්ටන් පුරවරයට ඉතාමත් සුන්දර දවසක් වුණා. අද ඔබත් එක්ක මේ ලක්කඩ සහෘද ආඩපය සමගින් මා සම්බන්ධ වෙන්නේ 2026 අවුරුද්දේ පළවෙනි හමුවීම විදිහට. මොකද පසුගිය වාරයේදී ඇත්තටම නොවැළැක්විය හැකි හේතුවක් නිසා අපිට ලක්කඩ සහෘද ආඩපය සමගින් එකතු වන්නට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මා ප්‍රථමයෙන්ම ඔබට මේ ලැබුවා වූ 2026 අවුරුද්ද ඉතාමත් සුන්දර, ඒ වගේම ඔබගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබෙන වර්ෂයක් විදිහට මං ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මා ඔබ වෙනුවෙන් අද තෝරාගත් ගායිකාව ඇය නමින් නිරංජලා සරෝජිනී. අපි නිරංජලා සරෝජිනී මහත්මියගේ ඉතාමත් සුන්දර ගීතයකට මුලින්ම යොමු වෙමු.

ඉතින් එමගේ පදරචනය රත්න ශ්‍රී විජයසිංහයන්ගෙන්. ඉතින් මා මීළඟට ඔබ වෙනුවෙන් තවත් සුන්දර ගීතයක් තෝරාගත්තා. එම ගීතය නිරංජලා සරෝජනී මහත්මියගේ තවත් සුන්දර ගීතයක්. ඉතින් අපි එම ගීතයට යොමුවෙමු.

ඉතින් එම ගීතේ යුග ගායනයෙන් සහභාගි වුණා සොම්රත්න බාසුරි මාතා. ඉතින් ඒ වගේම මෙම ගීතය ගැන යමක් කියනවා නම් එම ගීතේ පද රචනය සපයලා තියෙන්නේ කේඩිකේ ධර්මවර්ධනයන් විසින් යුග ගායනය කරනේ අබේවර්ධන බාලසූරිය මහතා. ඒ වගේම සංගීතය සපයලා තියෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. ඉතින් 2026 අවුරුද්ද ආරම්භය. ඉතින් ඔබ දන්නවා මෙම තවත් සුන්දර අවුරුද්දකට අපි පා තබලා තියෙනවා. ඉතින් මෙම අවුරුද්දේ ඔබට ඔබේ හිතේ ඇති ගොඩක් ඉලක්ක ඇති, ඒ වගේම පරමාර්ථයක් නැති, ඒ හැම පරමාර්ථයක්ම ඉලක්කයක්ම සපුරා ගැනීමට ඔබට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලක්කන අපි, ඒ වගේම ශ්‍රී ලංකා එක්සත් සංගමේ සියලුම දෙනා ඔබට ඉතසින් සුබ පතනවා. ඔබගේ එම කාර්යයන් සඳහා, ඔබගේ ඉලක්කයන් සඳහා යාමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබෙන කියලා. ඉතින් ඒ වගේ මම තව පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔබ දන්නවා වෙලින්ටන් වල තියෙනවා වැලන්ටයින් ඩේ එකට, වැලන්ටයින්ස් ඩේ එකට, ඒ කියන්නේ පෙබරවාරි මාසේ 14 වෙනිදා ඔබට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ තවත් ඉතාමත් ආනන්දජනක අවස්ථාවක් ඔබට ලබා දෙනවා. ඒ තමයි 242 ලයිව් ඉන් වෙලින්ටන් සංගීත ප්‍රසංගය. ඒක ඇත්තටම නව ආරක අත්දැකීමක් ඔබට ලබා දෙනවා නොඅනුමානයි. ඉතින් ඔබ මෙම දිනය වෙන් කර තබා ගන්න දිනය තමයි 2026 අවුරුද්ද. ඒ කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 14 වෙනිදා. පෙබරවාරි මාසේ 14 වෙනිදා 242 බෑන්ඩ් එකත් එක්ක ඔබට ඉතාමත් සුන්දර සංගීත අත්දැකීමක් ලබා ගන්නට එක්සත් ශ්‍රී ලංකා සංගමය ඔබට අවස්ථාව සලසලා තිබෙනවා. ඉතින් ඔබට මෙහි මෙම ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ වගේම ඔබට තවත් තොරතුරු මේ ගැන දැනගැනීමට අවශ්‍ය නම් ඔබට හැකියාව තියෙනවා එක්සත් ශ්‍රී ලංකා සංගමයේ කමිටු සමාජිකයෙකු ඇමතීමෙන් ඔබට එම අවස්ථාව ලබා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට අවශ්‍ය තොරතුරු, ඒ වගේම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් අපි නැවතත් තවත් සුන්දර ගීතයක් වෙත යොමු වෙමු.

නම් ඇතරම එහි අභයෝධන බාලසූරිය මහතාගේ තමයි සහය ගායනය ලැබුණේ. ඒවගේම මීළඟට මා ඔබ වෙනුවෙන් තෝරාගත්ත තවත් සුන්දර ගීතයක් නිරංජල සරෝජිනි මහත්මියගේ මෙම සුන්දර ගීතය

එම ගීතයත් එක්කම ඇත්තම අදත් ලක්කන්ට සහෘද අඩපෑයට වෙන්නුණු කාලය ක්‍රමයෙන් ගෙවිගෙන යනවා. නැවතත් දෙසතියකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදටම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා.